දගත්තකිට දගතිට කනාඩ දා දගතිට කනාඩ දාරා දීගෙර නගනග තරකට තුන කේරණ කතේරකට දගතක තී කේරණ කතරකට තුන කත දගතක තී කේරණ කතරකට තුන කත දගතක තී කේරණ කතරකට තුන කත දී දී